පුඤ්ඤමා අසුපදී විකෝංකාර සත්ගුරු ප්‍රසාද දර්ශන තේතක පාප සමනාසෙන් හර්ෂෝ දෙහි මිලයි මීරා ගුරු පරමේශ්වර සුඛදායි පාරදම් කා නාම දිරායේ අන්තේ හොයි සඛායි රහව සගල දුක් කා දේරා පන්නා සංස්කූර් මුඛලායි

අනද මංගල ගුරු චරණීලාගේ පායේ සූක්ක නේරේ රාම සුඛ නිදාන මිලියා දුඛරයා කිරපා කර ප්‍රබ රාඛියා හර චරණ ලාගා ප්‍රම්පෝ පාගා හර නාම රසනා පාඛියා හර ඒක චිතවේ ප්‍රබ ඒක ගාවේ හර ඒක දෘෂ්ටි ආයා බිනවන්ත නානක ප්‍රබ කරී කිරපා පුරා සත්ගු පායා මිල රහී ඈ ප්‍රබ සාද ජනා මිල හර කීර්තන සුනියේ රාම දයාල ප්‍රභු දාමෝදර මාදෝ අන්ත නා පායේ ගුණියේ රාම දයාල දුක්ඛ හර සරණ දාතා සගල දෝඛ නිවාරණෝ මෝහ සෝග විකාර බිඛඩේ ජපත නාම උදාරණෝ

අපි මේල් මිලායා සදහි නේඩෑ දූර් නජානෝ ගුරු කෑ සබද නජීක් පචානෝ බිජසෑ කමල කිරණ ප්‍රගාසෑ ප්‍රගට කර දෙේකායා අපේ කර්තා සච්චා සොයි අපේ මාර් ජිවාලේ අවරණ කොයි නානෙක නාම් මිලෑ වඩයයි ආප් ගවායේ සුක්පායා මාරු සෝලේ මැහලා චෞතා ඉකෝංකාර සත්ගුරු ප්‍රසාද සච්චා ආප් සවාරණ හාරා අවරණ සූජස් බීජී කාරා ගුරුමුඛ සච් වසය කට අන්තර සහජේ සච් සමායේ හේ සබනා සච් වසය මන මාහී ගුරු ප්‍රසාදී සහ සමායේ ගුරු ගුරු කර්ත සදා සුඛ පායා ගුරු චරණී චිත ලායේ හේ සත්ගුරු හැ ඥාන සත්ගුරු හැ පූජා සත්ගුරු සේවි අවරණා දූජා සත්ගුරු තේ නාම රතන් තන පායා සත්ගුරු කී සේවා පායී හේ බින සත්ගුරු ජෝ දූජය ලාගේ ආවෙන් ජායේ පරම මරේ අපාගේ නානක තින් කී ෆිර ගත හොවේ ජී ගුරුමුඛ රැ සරණායි හේ ගුරුමුඛ ප්‍රීත සදා හැ සාචී සත්ගුරු තේ මාංගෝ නාම අජාචී ඔහු දයාල කිරපා කර හර ජියෝ රඛ ලේවෝ ගුර සරණායි හේ අමෘත රස සත්ගුරු චුආයා දසමෙන් ద్వාර ප්‍රකට හොය ආයා तह अनहद शब्द वजह तुन बाणी सहजे सहज समाई है जिनको करते तुर लिख पाई अंग दिन गुर गुर कर